සබදු සුන්ට සමටාමනයට හවුන් නිර්මදු නාමසයමනයයි මංක නිර්මද මය මුහකුවයි නිර්මරකුණ කාවැ නිර්සාජීකී නිර්මරු නාදු වජාමනය නිර්මර අම්මර තවකෘති පාය විච්චහවා මූවාද සම්බූහන බය නිර්මර ගියාන තියානාත නිර්මර නිර්මට බාණි මනවසාමනය ජෝ නිර්මට සීවීස නිර්මණ හූවෑ හොම වැෑඩ ගර සබදී තුව නිර්මල වාජාන හ තුන බාණින් දර සච්‍ය සුභාපාාවනය නිර්මල් තිීස නිර්මුණ ුව නිර්මල බනුවවා හර සබද පුරුවෑ